හරයෝයිසා ඉම ජීන එම ගියයිඩ නෙබේ මතෙනෙක් තේබෙස් සම්තු ඉඩ කා එම ඉඩ නෙබේ නකොනු හෝ සබෙඩොරිය නොඩෝමි මෝසු බයිතා.

0: du la conviaille.
1: FM සනුරසින් සිය පොන්තුහත් මෙගහෙට්ස් හත්විර්ලලෝ සබුරස් රයිතා සිටි මොර්ලොරොසයි.

හරය ඔයිසා ඉම ජීනා එම ගිය ඉඩනෙබේ මතනෙක් තේබෙස් සම්තු ඉඩා කා එම ඉඩනෙබේ නකොනු හෝ සබෙඩොරිය නොඩෝමි මෝසු බයිතා.

0: Nous la conviens.
1: FM සනුරසින් පොන්තුහත් මේගහැත්ස් හත්වර්ලලෝ සබුරස් රයිතා සිටිමොර් ලොරොසයි.